0: මේ ප්‍රෝග්‍රෑම් ගමි ගෙනස් දිනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහා බේකලුන් මේ ෆොතුගවා දියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා
1: දිවෙහි එෆ්එම් දිවෙහි නායකු නොදිය එකෙම් මෙගාහර්ට්ස්

0: DVFM නුව දිහය එක මෙගහස්. දිවහිග මොනිිෆු ෆිල් වැදි නොමුග අබදුවස්.
1: ජිස්මානය ගොතුන් කුදින් තර්වියතු කුරුමකි. කුදින් තර්බීයතු කුරුමුගේ මස්ූලියතු උෆුල්ලවා එමෙහා ෆරෑත්තකුගේ කොඩුග ඉස්ලාම් දීන් අලුවාෆාවා වරම් මුහිම්මු මස්ඕලියති. ජිස්මානය ගොතුන් කුදින් තර්බීයතු කුරුමුගේ බේනුවකි. එකුදින් රක්කාතෙරි කමායකු ෆුරිහම දුළහෙෝ කමෙක්ගේ මතීග බොඩුකුරු. මෙ ගොතුග මතින් ෆුරිහම සිහතෙක්ග දුළහෙෝකම්මති කුදින් බොඩුකුරුමට්ටක කුදින්ගේ බප්පගේ කොඩුග ඉස්ලාම් දීන් එම්මෙ ෆුරතම අලුවාෆාවා මස්ඌලියතකි. ඒනාගේ කෙරිෆෝරුන් තෙරිකන් හුරි මින්වරකුන් කුදින්නං හරදුකුරුන්. මෙගොතුන් කුජ්ජා ෆුරිහම සිහතෙක්ගා හෙදි බොඩුවුමක් බේනුම්වා ෆුරිහා භාවතෙක්ගේ හරදෙක් කුරුම් වනී කුජ්ජාගේ බප්පගේ මච්චන් ඉස්ලාම් දීන් ලාසිම් කුෆා. ඒගේ තෙරේග කෙයින් බුයිමා අන්නවුණු දිනුම් ފަද කුජ්ජා බලිතකුන් සැලෑමකොත් දිනුමක් කුරංජෙහේ අසාසී ހުރިހާ ხަރަދެއް ހިމެނެ. ކުއްޖާގެ ބައްޕަގެ ފަރާތުން ލިބެއްޖެހޭ މި ޙައްޤާ ބެހޭ ގޮތުން ﷲ ވަޙީ ކުރެއްވި. ވަޢަލަ ﻟﻠﻮﻟﻢﻮ ލަހު ރިޒْޤުހުންނަ ވަކިސްވަތުހުންނަ ބިލްމަޢުރޫފު. މާނަй އަދި އެކަށީގެންވާ ހެޔޮ ގޮތުގައި އެކަނބަލުންނަ ކާން ދިނުމާ އަންނައުނު ދިނުން އެއީ ކުއްޖާގެ ބައްޕަގެ މައްޗަށް ވާޖިބުވެގެންވާ ކަމެކެއް. ފައިސާޚަރަދު ކުރަން ޖެހެނީ ﷲ ހުއްދަ ކުރައްވާފައިވާ ގޮތް މަތިން ދިރު އުޅުމުގެ ތަފާތު ބޭނުންތަ ފުއްދުމަކަމަށް ވާއިރު. ތިމާގެ އަންހެނުންނަށް ދަރީންގެ މައްޗަށް ތިމާ ކުރާ ޚަރަދަކީ ދަރުމަޔާ ޘަވާބު އެންމެ އިތުރުކޮށްދެނިވި ޚަރަދުކަން ބަޔާންކުރައްވަމުން ﷲގެ ރަސޫލާ ﷺ ޙަދީޘު ކުރެއްވި. ދީނާރުން އަންފަޤުތަހު ފީ ސަބީލިﷲ ވަދީނާރުން އަންފަޤުތަހު ފީ ރަޤުބަތިން ودينار تصدقت به على مسكين ودينار أنفقته على أهلك أعظمها أجرا الذي أنفقته على أهلك. معنى الله جي ماغوغا تما خردكرا دينارا أدي تباغي ألاكو منيوان كولاو متكا خردكرا دينارا أدي تبا مسكينة جي متك صدقاء كرموغي غوتون خردكرا

නොදේකෙ මෙගර් දිවේ එෆෙමු මිගඩිග කුරෙ මිගෙදනි ටීටයිම් රිකස්ට ෂෝ තිබෙෆන රිකස්ට කොළුම්ගේ ෆුරසත් හොළි ෆෝති පිසම යාම දෙරිකො රිකස්ට කොල්ලවෙන් ලවතක මෙසජකා එකුවයි වාහකද කල් බෙර්මිය හම ලවස් ජහලා පවාහකද කල් බෙර්මියාවස් නනුට කොළුම්ගේ ෆුරසත සුලේ ෆමයති අවහ නනුට කුරුමුගේ දවිද මෙසජ කෑ දේන මෙහාර ඇස්ව මෙසජ මෙසජ කියා ලප් කුරිය දාන මෙහාර මෙ මෙසජ කි please play Kodiba. Welcome to Where You Are by Bon Jovi. No, me lava to play kolla devi. Me Adam ke faratun jahalangi di foil lava. Emma me lava me har me jahadeniye.

0: best. Do your thing, honey. Tea time request.
1: හිග්ගෑම් අඩුතකා එහා මෙ හිග්ගෑම් මියසිකායකු නුවදියකෙන් මෙගහර්ට්ස් දිවේ FM.

මීහුන්ගේ මයම් බෆෙන්නයි එබ්බන් එබ්බෆා මීහුම් වියස් එවරෙන් ඊමාංකම වර බොඩ කාෆිරුකම ලෝබ කුරානම එයිතිය බෑ මීහුන්ගේ එහීතෙරි එක්වරින් කම්ගා නොහිෆාශෙ අදි එවරෙන්නේ එහීතෙරි එක්වරින් කම්ගාතිය බෑ මීහුන්ගේ තෙරෙන් බලා මීහුන් දන්නාශෙ ෆහෙ එවරෙන්නේ හම අනියාවෙරින්නේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත එගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා

0: දැන් මේ ෆිල්ම් ගේ දැන් වාගොතකී වාහක ෆෙෂණි වාහක ෆෙෂි ගෙන් දැන් මේ අන්නනි මාල් යූසුෆකී රෂෙග් ගෝලේ මි දැන් උෂාමෙන් ගියම් මි අන්නනි දෝ දැන් මේ මුන් දෙතර ග خاص ගුළුමෙන් උෆෙදෙ එකමක හිතුගේ එමෙ ෆොරතම කාකුගේ හිතුගා උෆෙදෙනි خاص කමෙන් ඒ خاص කන් ඉහුසස් වණි කාකන් අසලු
1: උෂා නියුමා
0: නියුමාය
1: ආ නියුමා ගේ දැන්
0: යගී
1: মা মানে ফোন হিসাব হাঁদা বাড়ি

0: ඒ එම ශලි ලව ෆිල්ම්ගයින්
1: ඕකේ එම්ම රංගලෝ හෙමච මීලාව අන්නනේ ෆිල්ම්ගෙ කොන් හිසාබෙග
0: තිලවන්නානේ දතර ගොස්කෙන් ඔලේ හිසාබෙන් ඉන්නානේ දම්බරෙක් ගානේ කොමස් බාවකිව ජස්සයන් කන්නේගේ ආ හිසාබ වන්නානේ
1: ඔහො හිසාබ වර බොඩ ති දතර දෙන් තී හැම අස්ලම්මායි කීග දක්කා මන්සරෝ බන් මන්සරෝ දෙන් ආයිලා අස්ලම්මා කෑවෙනි කුරුවන් උලේකන් එන් ගුණු හිසාබුන් අස්ලෝ දෝ බොඩ මීලාව යන්නනේ ero onnani hidde vi fata hidde muni vade mi
0: rangalu ta tip terendo minna ni
1: deme de aslam ma usha mila fesheru ga dakkaani hama nasham fashani nge ha beach ge kaari ge tipen ho couple dance ko ta nasham fashani mila fesheru ga kollavengi
0: ti e hitu ga me va inde ko ge va
1: oh e ha du muni
0: e film ge nem meriti lava
1: okay den kurin lava ves muni dehi
0: aha elava em meriti

0: මිලවන්නේ ෆිල්ම් එක කොහොමද සාබෙක
1: ඔෂා ඒති අන්නා නියෝපියා ඔෂාගේ කෑවෙනි
0: බරාබර් මිහාර එබදේ බරාබර් එගේ දරිෆුල යූනස් ස්ටේජ් ග හොෂාලනි කොණ්ඩ මෙක්කියාලාවේ
1: සීදාලාවෙන් ඉන්නනමනේ මේ මගේ හාලතු
0: මීමගේ
1: හාලතු මම්මා අඩෝසවා
0: බරාබර්

0: Movie Mode. Movie Mode. Movie Mode.
1: නොදිය එක මෙගහර්ස් දිවෙහි එෆ්. අබදුවස් එම්මගාතුවේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌරතකා ඛියාලුතං අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකි දු මාලුමාතා එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙබ් බයක ගෙන්ගොස්තේ එම්මේ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුමක් බේනුම් කුරවේ එම්මේ බාරුගද හතියාරකි දු හම එහෙම්මේ ආයිලායා මුජතමාවගා දෙකොළො එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මේ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුමිනුන්ගෙ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන්කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරි කුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගෙ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරු කුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆා رسول الله صلى الله عليه وسلم ارشاد دبوا فاوا غوتوغا مسلمكو اچبونا نما بونام واني هيو باه بونه وينن نما اچن نوبونه هانو هورون ما مولو حكمت تريكو ايناگه کودا داري فولا دين نصيحتيگا بونه فاوا كما ريوا كوري فاوي تيبا ميهكا جدل كوگين بالي بيداني يكمكو هانو هوريگين බයෙන් නොවනේ එහෙන්කම තිබා වාහක දෙක්කුම වරේ එහෙන් මීහුන් දක්කා වාහක අඩුවෙහුමන් ඉස්කන්දේශේ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරං ජෙහේ ෆදයකුන් හනුහුරගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂේ